කටෙක දගතෙක දාන කඩක දක්ක දිගින දාන දිගිට ටකත දෙටක දාන තිනක දාන තකිට දාන අලන්න ගිරිකිට දරිකිට ගිරිකිට දරිකිට ගිරිකිට දරිකිට ධා ධා ධා අලන්න කිට තක දරිකිට ධා